0: දිවෙහි FM දිවෙහි නායකු නොදිය එක මෙගහර්ට්ස්
1: දෙන් ඉන්සානගේ ශුඌර්තක ඛයාලුත අනෙ ඉන්සානක වාසල් කොද්දේ එම්මේ අසරුගද වසීලතකි දු මාලුමාත එකියකි හුනර්තක තජුරිබා එබ්බයිගේ ෆරාතුන් අනෙ බයක ගෙන්ගොස්තේ එම්මෙ මුහිමු එච්චකීවෙස් දු එහෙන්කමුන් ආයිලායා මුජතමාවගේ හමජෙහුමා කුරි එරුම බේනුම් කුරවේ එම්මෙ බාරුගද හතියාරකි දු හම එහෙම්මෙ ආයිලායා මුජතමාවගා දෙකොළෙරිකමා ෆිතුන ෆසාද උෆෙද්දුමුගා බේනුම් හිෆිදානේ එම්මෙ නුරක්කාතෙරි හතියාරකීවෙස් හම දු මිකංකං මිහෙන් හුරුමායකු මුස්ලිමුන් දුලුගේ බේනු හේගොතුගා හිෆුමශා එවෙස් නුරංගලු මක්සදෙග්ගා දුලුගේ බේනුන් නුකුරුමං ඉස්ලාම් දීනුගා වනී වරබ්බොඩ බාරු අලුවාෆන් ආඛිර දුවහුන් මෑන් අල්ලාහු දින්නවානේ මුඅ්මිනුන්ගේ සිෆත කීරිත් ඛුර්ආනුගා බයාන් කුරවවාෆා වායිරු ඒගෙ තෙරෙයින් එස් සිෆයකි බේනුමෙන්නෙ බේකාරු වාහකතකුන් දූ රක්කා තෙරිකුරුන් කමුගා වනී අංගවාෆා හමයි ෆදැන් තෙදුබුණු මශා මීස්තකුන්ගේ මෙදුගා හමජෙහුමා සුල්හවැරිකං ෆෙතුරු මශා ඉල්මු උගන්නා දිනු මශා හෙවකන් තත්තකං අමුරුකුරු මශා නුබෑකන් තත්තකුන් දුරුහෙලිවුම නසේහැද්දී ඉර්ෂාදු දිනුම දුළුගෙ බේනුන් කුරුමක් වනී අංගවාෆ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් ඉර්ෂාදු දෙවවාෆාවා ගොතුග මුස්ලිමකු එච්චෙබ්බුණා නම බුණාම් වානී හෙවබහේ හෙවබහේ බුණවෙන්නෙන් නම එච්චෙ නුබුණෙ හනුහුරුන් මාමොළු හෙකුමෙත්තෙරියකු ඒනාගේ කුඩ දරිෆුලද්දින් නසේහතෙග්ගා බුණෙෆාවාකම රිවා කුරෙයිෆාවේ තිබා මීහකා ජදලුකොග්ගෙන් බලිබෙදානෙ එකමකු හනුහුරෙගෙන් බයියෙන්නුවානෙ එහෙන්කමු තිබා වාහක දෙක්කුම වුරෙ එහෙම් මීහුන් දක්කා වාහක අඩුවෙහුමං ඉස්කන්දේශෙ ෆහෙ බුණෙවුණු එච්චකට්ටකා ෆහුන් හිතාමකුරන්ජෙහේ ෆදයකුන් හනුහුරෙගෙන දුවහකුවෙස් හිතාමකුරාකෂෙන්

0: දිවෙහ FM දිවෙහි නායකු නුවදිහ 1 MHz
1: අමානත් තරිකමකි මුජ්තමායිග්ගා හුන්නන් ජෙහෙ අඛලාකියාතුගෙ මෑගඬු එබ්බෙ මකාරිමුල් අඛලාගුගෙ තෙරෙන් හිමනේ එම්මෙ මුහිම්මු එක්කන්ත එහෙම් වෙ අමානත් තරිකම් ගුලිෆාවනි ඊමාංකම රසූලුල්ලාහ් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හදීස් කුරවාෆාවේ ලා ඊමාන ලිමල් ලා අමානත ලහු වලා දීන ලිමල් ලා අහ්ද ලහ මානයි අමානත් තරිකම් නෙම්මීහායන් ඊමාංකමෙන් නෙතේ

0: ගෞනියවස් විදවාදම නුවදිහ එකෙන්ම ගහටස් දිවෙහි එම ටියුන් කොඳම්ම.
1: රාජ්‍යහෙන්දනා

0: TVFM නුව දිහේ කෙමන ගහන
1: දාන්තකා ගුලිපවි ඉක්යාම රීතිවවතක
2: රේ ආතෙස් කුරියේ
1: නුව දිහේ කෙමක TVFM ගේ මේ හන්නේ බයිලවත කොමස් පෙරිකෙ
2: දුගොන් ෆිල්ම් නුනේ කියහම
0: දිවෙහිගේ මොනිෆු ෆිල්ම් වැදෙනුමුග අබදුවස්.

0: ටීවීඑෆ්එම් නෝදි හේකෙම මෙගහස්
1: දාන්තකා ගුලිපවි ටිකෑම රීත
2: ලවතසා රේ ආතෙස් කුරියේ
1: නෝදි හේකෙම ගෙත්ස් ටීවීඑෆ්එම් ගේ මේ හැන්ඩින් බයි ලවත කොමස් පෙනිකෙ
2: දෙගොන් ෆිල්මර් නෝ මේකේ හැම
0: දිවෙහිගේ මොනිෆු හි ෆිල්වැදේ නමුග අබදුවස්.

0: dame. මෙහෙම අනන්ත ඇති බාහිතේ දෙකේ වර රිච්චන බහඳා මේ මෙසෝ තියෙන බොනීම මොන්නේ අසුරංගලේ හඳන් කොද්දිනේමද කුරියක් දානි
1: ආ දැන් එහෙන් තමයි ෆිල්ම් ගෞෂාගේ ෆයිල් ලිබේ ගෙල්ලු කිහිනේ ලිබේ ගෙල්ලු මේ
0: ඒ යූසුෆ් හොදන් දුව හදාගඩියක කාර් ඇක්සිඩන්ට් එකක
1: බරාබර ෆක්කා ඉංගේ දරිෆුල් යූනුස් එමෙ ෆුරතම දක්කාලා මන්සර කිකොබ
0: යෝනස් එම්ම
1: බොඩුවේ ෆුට්ටින්ගේ
0: බොඩුවේ ෆුට්ට එම්ම ෆුරතම දක්කා දමන්ජරකේ ෆොට්ටකෙන් හිසෑගෙන් කලහක වන්න ගන්න ගඩීග
1: යගින්
0: බොඩ ලාෆා
1: යගින් ත යගින්
0: යෝනස් බොඩුවේ ෆුට්ට එම්ම බොඩ ෆෙන්න හිසාබු
1: එම්ම ෆුරතම දක්කාලා
0: ෆුරතම අලිස ෆෙනල එතන් කොළු
1: එහෙන්ත මි එහෙමර මිසු මි මන්සර ගුණි මලිගා වාගොත බද ඈ කිකේ
0: ෆොට්බොන්ඩින්
1: හිසෑගේ මි ෆුට්බෝල් කුලෙන් හුට්ට දක්කාලනි ඒගේ කුරින්ත ෆහොන්ත
0: ඒ ෆුට්බෝල් අකුරේ ඒකේ ෆහොන් තිබුණා ෆොයි
1: සීන්
0: වන්නා
1: ඕකේ ප්‍රොදම් දැක්කානේ ෆුට්බෝල් අකුරේ
0: මුට්ටෙන්
1: මෙයා රාලිසිරි බෝගෝයාගේ නිකුරි ගයින් ගලයාගේ දෙකම බොඩලි දැන් යුනුස උෂා බද්දල් වණි කිහින
0: යුනුස උෂා අස්ත බද්දල් වණි ස්කූල් ක්ලාස් දරේ මිබුණා ෆොයින් ඉෆෑගෙන් ෆොයි බොඩි ෆෑගන
1: මාසර් බරාබර මිහාති දනි රංගල එංගේ උෂාය යූනුසකි උෂාගේ දරියෙක්කන් එම්මෙ ෆොරතම ශක්කුවා හිසාබ කී කොබ
0: ෆොයිත්තකෙන් හිෆෑගෙන් ඇස්සා අන කුලාහ කොමස් කමෙක් ඇස්සා ෆොයිත්ත බහට්ටා ෆදාගඩි යූනුස් අත්ති දාගෙන ඉන්න කොමස් මාකේ එතන් කොළ බඩ ශක්කුවනි
1: ඕකේ ಫೆನುನ್ ತಂಕೊಳ ರಂಗಳು ಏನ ಅತುಗೆನ ಕಳುತಿಲ ಫೆನ್ನಣಿ ಏಕಮಕು ಫೆನ್ನಣಿ ನೀಮ ಹಿಂಗಾಫ ಅಣ್ಣ ದುವೆಹೆಗ್ಗ ಏನ ಅತುಗುರು ಎಚ್ಚಿತಕ್ಕೆ ವೆಟ್ಟೇನಿ ಭೀಮ ವೆಟ್ಟು ನೀಮ ಎಚ್ಚಿ ಯೂಸುಫ್ ನ ಯೂನುಸ್ ನ ಗ್ಯಾದನಿಕೊಂ ಏ ಕಳುತಿಲ ಫೆನ್ನಣಿ ಏಕಮ ಎಚ್ಚಕಿ ಕಳುತಿಲ ಫೆನಿಗೆ ಏನ ಶಕ್ಕುವಣಿ ದೋ ಬರಾಬರ್ ಹಿಂಗೆ ತಿಯವಿಸ್ ಮಿಜು ದೇನ ಮಾರ್ಕ್ಸ್ ಮಸಲೇನೆ ದೆನ್ ಓಕೆ ಫಿಲ್ಮ್ ನಿಮೇಗೆ ಹರ್ಮಣ್ಣ ಕಿಯಾದಿ ಬಲಹೆ ವೆಜ್ಜೆಯ ದೆನ್ ಮೀ ಗ್ಯಾಮ ಉಣುಬುಣೆವನ್ ತಿಮ್ಮಣ್ಣ ಹೀ ನುಕುರಾ ಕಾಲ ಸುವಾಲಿಕೆ
0: ಫಿಲ್ಮ್ ನಿಮೇ ತಂಕೊಳು ಗಿನ್ನಣಿ ಅಣೆ ಕೋಟ ಮಸಲ್ ಲಾಫ ಕೊಮ್ಮಸ್ ಕೊತಕು ಎಮ್ಮೆ ನಿಮೆ ತಂಕೊಳು ಮಿಕಿಯಾದನಿಗೆ ಊಸಾಣೆ ಎಚ್ಚಗಣ ಕಸಾದಂದಾಣಿ ಕಸಂದಾಗಡಿಗ ಎಣ್ಣೆ ವೆಟ್ಟೆಗಡಿಗ ಏನ ನಗಂದಾಯರು ಎನಗೆ ಫ್ಯಾ ಹೆಂ ಫೈನ್ ತಂ ಫೆರು ನೀಮ
1: ಅಸೇನ ಫ್ಯಾ ಬುರಿ ಕೊಲ್ಲಾಫ ದೋ ಇನ್ನ
0: ಆ ಬುರಿ ಕೊಲ್ಲಾ ಫೈ ಜಹಾ
1: ಫೆನ್ನಿ
0: ಎಸಿನ್ ಯು ಪಿಯಂ ಎತಂ ಫೆನಿಗೆ ಹಿಸಾಬು ಏ ಫಿಲ್ಮ್ ಅಸ್ಸು ನಿಮೆಂಗೆ ಇನ್ನ
1: ಯಾ ಬರಾಬರ್ ದೆನ್ ಕೋಟ್ ಮಿ ಮರಹಲೈ ಕೆ ಅಸು ಕೊಂ ಕಮಕ ಕುರಿಯದ್ದ ಮರಹಲೈ
0: ದರಿಫುಲ್ ಹೋದುಮಕ್ ದರಿಫುಳು ಹೋದುಮಕ್ ಕುರಾ
1: ದರಿಫುಳು ಹೋ ದೆಮಿ ಹುಂ ದೆಮುಣ ಲಿಬೇತೋ ಕುರಾ ಬೊಡು ಹಂಗುರಾಮೆ ಮೇದೋ ಮಸಲ ನಿಮಣಿ ಕೊಂಕೊಳಕ
0: ಮಸಲ ನಿಮಣಿ ಯೂಪೆ ಕೊಳ
1: ಯೂಪೆ ಕೊಳ ಬರಾಬರ್ ಹಿಂಗೆ ಅಣಿಕೆ ಸ್ಲಾವೆ ಕದ್ದಾಣಿಂಗೆ ಓಕೆ

0: මිලවන්නේ ෆිල්ම් එක කොහොමද බෙග
1: ඔෂා ඒති අන්නා නියෝපියා ඔෂාගේ කෑවෙනි
0: බරාබර් මිහාර එබදේ බරාබර් එගේ දරිෆුල යූනස් ස්ටේජ් ග හොෂාලනි කොණ්ඩ මෙක්කියාලාවේ
1: සීදාලාගෙන් ඉන්නනමනේගේ මීමගේ හාලතු
0: මීමගේ
1: හාලතු මම්මා අඩෝසවා
0: බරාබර්

0: මුණියවස් විදුවාදම නුවදිහ එකෙන්ම ගහටස් දිවෙහි FM ටියුන් කොඳම්ම.
1: දුවහකුව සිතගරතා ලවයා මියසිකත්ති ඔන්න ලෝබි හදියායක බදල් කොල්ල විධානය බිවාර මෙයොති ඒපුරුස තිබේ ෆුළුන් එම්ම ලෝබිවා එම්ම ගයාවා ගඩින් අහරුතකෙ වන්දෙන් ලෝයි බායකු අඩුවහි ටී ටයිම් රිකවෙස්ට් මි පහරු කුඩ බදලකායකු එම්මෙ කමුදා ලවතන් අඩුව හමුන් කොම්මෙ තිරිස් මිනටකුන් අලගුණ මෙෙන්කුරා ස්වාතක ජවාබ ෆොනුවා කොම්මෙ ස්වාලකී එමහක කණඩාලා හා සහදයායා ගායකුද්දේ ෆාලමේ තිබාගේ ඉල්මා තිබා එම්ම ගයාවා ලවතක් මි පහරු මි හදයායා හමය තිබා ගෙංගුස්තේ ෆාලමන් හදමා
2: Tea time request.
3: Have you ever sagged a big bavaria?

0: අදි ඒගෙ ෆහුන් ඊමාන්වෙ හිජුරකෝ තිය බෑමිහුන්නා එකුගා ජිහාදකුන් උළුණු මීහුන් දන්නාසේ ෆහෙ එවුරෙන් වනී තිය බෑමීහුන් ගෙතෙරෙන්නේ අදි අල්ලෝහගේ ෆොදුගා කණඩ අලුවාෆාවා ගොතුගා ගෑතිමාගේ මීහුන් ඒගෙ ඉබ්බයකු අනබ්බයකා තිමාගකම් බෙහෙට්ටුම් වකින් අවුලාකම් බොඩෙ හම කශවරුන් අල්ලෝහී කොම්මෙ කමෙන් මොල දෙනවොඩගෙන්වා රස් කලාගේ
1: දිවෙහි එෆම් දිවෙහින් නායකු නොදිය එක මෙගහර්ට්ස්
2: අලිනෝ

0: දිවෙහින්ගෙ එප්පෑවන්තකම්. දිවෙහින්ගෙ අමිලවන්තකම්.
1: ජහා බින්දුගා අතිමි දේනාරු තකුගා ඉඟා හුනු ලෝයිබ පපා තෙරිබ මහේ.
0: දිවෙහින්ගෙ දිවෙහිවන්තකම්.
1: දිවෙහිවන්ත වීති පහුල්වරිබ මහේ.
0: මේ හුරිහාකම මිගොතුක දෙමියොන්න එස් සබබ
2: දිවෙහිබස් දිවෙහින්ගේ ෆක්‍රු.

0: DVFM නුවදි හේක මෙගහස්
1: ශාන්තකා ගුලිපවි ඉක්යාම රීතවවසපා
2: රේ ආතෙස් කුරියේ
3: නුවදි හේක මෙගහස් DVFM ගේ මෙහන්
4: බයි ලවත කොමස් පෙරික
5: දෙගොන් ෆිල්ම් නු මේ කී හම
0: දිවෙහිගේ මොනිෆුයි ෆිල්ම් දෙනුමුග අබදුවස්
6: රීති අපතවස් රීති

0: ދިވެހިFM 91.1MHz ދިވެހින්ගෙ මොනිෆු ෆිල්වැ දෙනුමුග අබදුවස්.
1: රීති අබදුවස් රීති

0: දිවහිFM දිවහින්නායකු නොමදිහ එක මෙගහට්ස්
1: වාහක දෙක්කුමුගේ නිමතකි කීර්ති අල්ලාහු ඉන්සානුන දෙව්වා ධර්ම කුරවවාවා වරම් මතිවෙලි නිමතේ එකමුගේ වසීලතකි දූ එහෙන්කමු දුලුගේ බේනුන් හේගොතුගා හිෆුමෂා ಬೇಕಾರ ವಾಹಕ ದೆಕ್ಕುಮುನ್ನ ಮೀಹುನ್ನ ಗೆಲ್ಲುಂದೆನಿವಿ ಕಂಕಮು ದೂ ಸಲಾಮಕ್ಕು ರಕ್ಕಾತೆರಿ ಕುರುಮ ಮ್ಯಾವೆಗಿಂವ ಇಸ್ಲಾಂ ದೀನ್ ಗೋವಾಲಬ್ಬಾಫಾವೇ.